0: Минутка веб-радио Шри-Ланка на радио Чипльдук.
1: අම්නේ අපි මේ අවුරුදු
2: හරි ගමේ අවුරුදු උත්සවේනේ මෙන්න මංගානේ ලක්ෂයක්
1: අම්නේ විහිළු කරනවද මේක මේ පෝස්ට්කාඩ් පිටියක්
2: අයියෝ ඔය ළමයි ඒකවත් දන්නේ නැද්ද මේ පාර අවුරුදු උත්සවේ කරන්න එහාට මෙහාට රස්තියාදීවි සම්මාදම් එකතු කරන්න ඕනේ නැහැ අපේ ගමට අවුරුදු උත්සවයක් දෙන්න කියලා නෙත් FM එකට පෝස්ට්කාඩ් යවන්න වැඩියෙන්ම පෝස්ට්
0: Это была минутка веб-радио Шри-Ланка на радио Чипльдук.